සංඝ ජීවජල මෙන්දලයි කටනාතෝ ජෝති සංජෝ සුමනා මිටික ගුණපාය විස්රාම නාන ප්‍රවකසාදු කුරුබාන සලෝක සුඛී බසමස්කිනියාය අපනිවාර්තල බඩේ බඩේ අහංකාරියා නානක ගර්භ ගලයස්පදී